0: 92.3 FM. 3ZZ
1: 92.3 FM. Me, 3ZZ Guan Vitulie, Simhala Seve. FM 92.3.
2: ආයුබෝවන් සුබ රාත්‍රියක්. ඔබ දැන් එක්ව සිටින්නේ 3ZZ ගුවන් විදුලියේ සිංහල අංශයේ මෙවන සඳතරුත් සමගින්.

0: సందురు రాత్రిక సంగీతమే ఓరావా సందుతారు ఎఫ్ఎం తరంగమాల 92.3 గోని. අද 2026 වසරේ ඔක්තෝබර් මාසයේ 15 වෙනිදා බ්‍රහස්පතින්දා තවත් සීතල රාත්‍රියක සොඳුරු හෝරාවක් ඔබ හා ගත කරන්නටයි මේ සූදානම් වන්නේ. රේඩියෝ තෝනිය තවමත් විවෘතයි. 2026 වසරේ ඔක්තෝබර් මාසයේ සිදු කරන රේඩියෝ තෝනිය දැන් ක්‍රියාත්මකයි. 3T ප්‍රෙසිඩන්ට් ගුවන්විදුලියේ නඩත්තු කටයුතු සහ යන්ත්‍ර උපකරණ මිලදී ගැනීමෙනි කාර්යයන් සඳහා අප ප්‍රජා ගුවන්විදුලිය සඳහා රජයෙන් ලැබෙන ආධාර මුදල ප්‍රමාණවත් නොවන බැවින් මෙම රේඩියෝ තෝනිය පවත්වනු ලබනවා. ඉතින් දෑබර ආසන්නනි, සිංහල වැඩසටහනු තව වසරක් ඉදිරියට ගෙන යාමට ඔබගේ නොමසුරු දායකත්වය අපි බලාපොරොත්තු වෙනවා. ඔබගේ යුතුකම වගකීම ඉටු කරන්නට දැන් අවස්ථාව එළඹ තිබෙනවා. සෙනසුරාදා සහ ඉරිදා දිනවල පවත්වන වැඩසටහන් වලදී ඔබට පුළුවන් 94.15.19 දුරකථන අංකයේ අමතා ඔබගේ දායකත්වය ලබා දෙන්නට ක්‍රෙඩිට් කාඩ් පතකින් ලබා දෙනව නම් ඉතාමත්ම වැදගත් වෙනවා. සිංහල වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ පිළිවෙලින් බ්‍රහස්පතින්දා රාත්‍රියේ 11:00-12:00 දක්වා සඳතරුවට සටහනක්, සෙනසුරාදා උදෑසන 7:00-8:00 දක්වා සනිදා සාදියත්, ඉරිදා උදෑසන 8:00-10:00 දක්වා ඉරිදා සංග්‍රහයත් විකාශනය වෙනවා. බොහෝ අපේ අසන්නන් සෙනසුරාදා සහ ඉරිදා දිනවල 3T ප්‍රිසෙට් ගුවන්විදුලි අමතර නිසා සඳතරු සඳහා ඔබ වෙන් කරන මුදල එදිනට ලබා දෙන්න ඉල්ලා සිටිනවා. සඳතරු අමතක කරන්නට එපා. සංගීතමය වැඩසටහනක් ඔබ වෙනුවෙන් පුරා හෝරාවක් සිදුවමින් පවතිනවා. ඉතින් දෑබර අසන්නනි, මේ රේඩියෝ තෝනිය ක්‍රියාත්මක වෙන කාලයේදී ඔබ හා සඳතරු තුලින් එක්වන මම ධර්මපාල කොඩිකාරි සුබෘද්ධ සෙනෙහතින් යුතුව පිළිගන්න ඔබ මෙදිරියට ආයුබෝවන්.
1: ආයුබෝවන්. මම ගාමිණී නාරන්පනාවල්.

දෙමව්පියසවනේ හැදුණු පැදුණු දියණියක් විවාහ වෙන්න යන දින හැමදෙටම වේදනාවක් පළවරි. එවැනි දිනයක දුක් සිනේ බර මතක පාළු දෙමව්පිය හදවත නිවස පියකුට තැනු අල්වීමේ ගායන පද සංගීත සියල්ල නොබෝදා අපෙන් වෙන් වූ සංගීතවේදී විමලජිත් ඔබවත් සතු වුණා.

ප්‍රීති පිලිස ප්‍රජාගුවන් විදුලියේ සිංහල අංශයේ මගින් ඔබගේ සමාජීය කටයුතු සඳහා සංවිධානය කරන අවස්ථා ලාංකීය ජනතාවට දැනුම් දෙන්නට ඔබට හැකියාව තියෙන්නේ මෙම ගුවන් විදුලිය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන ගියොත් පමණයි. ඒ වගේම අධ්‍යාපනික, දේශපාලනික, සමාජීය තොරතුරු ඔබ වෙත ගෙනෙන්නේ මෙම ගුවන් විදුලිය. ශ්‍රී ලංකාවේ මෙන්ම ඔස්ට්‍රේලියාවේ තොරතුරු ලබා දෙන්නේ ඔබට මේ ගුවන් විදුලිය අප භාෂාවෙන්. ඒ වගේම හදිසි ආපදාවන් නැතිවන විටදී මව් රටේ සහ මෙරටේ ඔබ දැනුවත් කරන්නට පුළුවන්කම තිබෙන්නේ මෙම ගුවන් විදුලියම. තවද යම් මරණයක් සිදු විට ජනතාවට දැනුම් දෙන්නටත් ඔබට හැකියාව තියෙන්නේ මේ ගුවන් විදුලිය මගින්. එම නිසා ඔබගේ සංවිධානය හෝ පුද්ගලිකව ඔබට පුළුවන් මෙම කටයුත්ත ඉදිරියට ගෙන යන්නට ඔබගේ දායකත්වය ලබා දෙන්නට. එය අමතක කරන්නට එපා. මේ ඔබගේ ගුවන් විදුලියයි.

ප්‍රජා සිංහල ගුවන් විදුලියේ මහගෙදර 3ZZZ මහගෙදර නඩත්තුවට සඳහා ඔබට පුළුවන් දැන් දායක වන්නට. සෙනසුරාදා සහ ඉරිදා දිනවල සිංහල වැඩසටහන් පවත්වන අවස්ථාවේදී ඔබගේ දායකත්වය ලබා දෙන්නට 94/15/23 ඒ මැදිරිතුර කතනම් දැන් අපි ගීතයකට යොමුෙන්නේ සූදානම් වන්නේ. තනියම පියනගන්න අපහසුතාවයක් තියෙන බව මා කැමති දෙයට ඔබ අකමැති, ඔබ කැමති දෙයට මම අකමැති. අපි අතර තියෙන මේ පරස්පරය නැති කරගන්න බොළඳ නෙවී අපි එකට එක වෙමු. අපිට පුළුවන් වෙයි ජීවිතය ජය ගන්නට. ගීත රචකා කමලා මැණිකේ වීරසේකරන් විසින් මෙම පද රචනය, සංගීතවේදී දර්ශන වික්‍රමතුංගයන් විසින් සංගීත කර තිබෙනවා. ගීත ගායනා කරන්නේ විසරද දීපිකා ප්‍රියදර්ශිනී පීරිස්.

0: මේ ත්‍රීජබල් සෙට් ගුවන් විදුලියේ සිංහල සේවයයි. FM 92.3
1: ත්‍රීජබල් සෙට් ගුවන් විදුලියේ ප්‍රජා ගුවන් විදුලියේ සිංහලාංශයේ වැඩසටහන් තවත් වසරක් ඉදිරියට පවත්වා ගැනීම සඳහා උපකරණ ලබන දායකත්වය මූල්‍යමය ආධාරය චෙක් පතකින් හෝ මුදල් ඇනෝමකින් හෝ ක්‍රෙඩිට් කාඩ් පතෙන් ඔබට ගෙවිය හැක. වඩාත් සුදුසු වන්නේ ක්‍රෙඩිට් පත්වලින් ඔබගේ ආධාරය ලබා දීමයි. සෙනසුරාදා සහ ඉරිදා දිනවල සෙනසුරාදා උදේ 7 සිට 8 දක්වාත් ඉරිදා දිනේ උදෑසන 8 සිට 10 දක්වාත් ඔබට මේ මුදල් ආධාර ලබා දීමට කතා කළ හැක. ඒ සඳහා 94-15-19-23 94-15-19-28 දුරකථන අංක අමතන්න. සඳතරු වැඩසටහනක් අමතක කරන්න එපා. සඳතරු වෙනුවෙන් ඔබට පුළුවන් මූල්‍යමය දායකත්වය ලබා දෙන්නට. නැවතත් අපි ගීතයකට යමු.
2: ඉංජිනේරු කේවි කිතුම් පාලන් විසින් ගංගක ඉවුරු දෙකක් කර පාලම සදා නිමා කර ඒ වෙන්ද විට ඔහුගේ හිතද වෙනත් සිතක් යදාවී තිබුණා. එතුමා මුහුණ දුන් මේ ශක්තිය අත්දැකීමකින් ගීතයෙන් ප්‍රකාශ කරන්නේ ප්‍රවීණ ගායක උන්සිරි සොයිසා විසින් මේ ආදරණීය ආරාධනාවට ස්ටැන්ලි එම් ප්‍රනාන්දු අතින් සංගීතය සැපයුම් දුන්නා.

0: දැන් ඔබට අවස්ථාව ලැබී තිබෙනවා ඔබගේ යුතුකම ඉටු කරන්න. ඒ 2026 රේඩියතෝනිය සඳහා මූල්‍යමය ආධාර පිළිනැමීමට සෙනසුරාදා සහායිකතා දිනවල සිංහල වැඩසටහන් පවත්වන වේලාවේදී 94.15.23 අමතා ඔබගේ ආධාරය ලබා දෙන්න.
1: අපට ලක් වෙනස් කුරුමයක් මේ දේශීත මහාචාර්යාරියරත්නයන්ගේ අදහස ආචාර්ය රෝහණ වීසිංහන්ගේ සංගීතයෙන් සහය ලබා ආචාර්ය නන්දා මාලිනිය ගායනා කරනවා.

0: ඉතින් දෑබර අසන්නනි, මෙතැන් සිට ශ්‍රී ලංකාවේ තොරතුරු ගෙනෙන්නටයි අපි සූදානම් සිටින්නේ. ආයුබෝවන්.
1: බ්‍රහස්පතින්දා රාත්‍රියේ ශ්‍රී ලංකාවේ තොරතුරු ගෙනෙන මම ධර්පාල කුටිකාරගේ.
2: හිටපු මැති ඇමතීන් 20කගේ අල්ලස් දූෂණ චෝදනා ගැන විමර්ශන ආරම්භයි. අල්ලස් දූෂණ හා අයතායස වත්කම්පය ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු මැති ඇමතිවරුන්, හිටපු මැති ඇමති බිරින්දෑවරුන්, දරුවන් හා ඥාතීන් ඇතුළු 20 දෙනෙකුට වැඩි පිරිසක් සම්බන්ධයෙන් දිගින් දිගටම විමර්ශන පැවැත්වෙන බව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ග පවසනවා. ඉදිරියේදී මේ අයගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවත්, ඒ අතර ඔවුන් විදේශගත වීම වැළැක්වීම සඳහා පියවරගෙන ඇති බවත් එම කොමිසමේ ප්‍රකාශයක සඳහන් කළා. මින් වැඩි පිරිසක් සමන් සතු බවට පෙන්වා ඇති වත්කම් ප්‍රමාණයට වඩා වැඩි වත්කම් ප්‍රමාණයක් ඔවුන් සතුව තිබෙන බවද විමර්ශනවලදී හෙළි වී තිබෙනවා. අල්ලස් කොමිසම 2024 ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා 226 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 55 දෙනෙකු දේශපාලනඥයින් බවයි වාර්තා වන්නේ. මෙම පිරිස අතර හිටපු අමාත්‍යවරුන් 16ක්, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් 3ක්, හිටපු මහා ඇමතිවරයෙකු හා හිටපු අමාත්‍යවරුන්ගේ භාර්යාවන් 4ක් සහ ඔවුන්ගේ දරුවන් 7 දෙනෙකු සිටින බවත් සඳහන් වේ. විශ්වාස භංගය නිසා කථානායක ඉල්ලා අස්වේද. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව සමග ජනබලවේගය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාව දැන් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා. මෙම විශ්වාස භංග යෝජනාව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ මහලේකම් කුසානි රෝහණ දීර මහත්මිය වෙත භාර දෙනු ලැබුවා. විවිධ චෝදනා 50ක් ඇතුළත් මෙම විශ්වාස භංග යෝජනාව වැඩිම චෝදනා ගණනාවක් ඇතුළත් වී ඇති පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු විශ්වාස භංග යෝජනාව ලෙසයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන්නේ. මෙම විශ්වාස භංග යෝජනාව ලබන සතියේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත අතර විපක්ෂයේ සඳහා දින දෙකක කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා. මේ අතර ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා යෝජනාවට විවාදය ගැනීමට පෙර සිය ධූරයෙන් ඉල්ලා අවසන බවයි. සමගි ජන බලවේගයේ වයඹ නායකයා පක්ෂයේ සීලු තනතුරු අත්හරි. සමගි ජන බලවේගයේ ප්‍රබල නායකයෙකු වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා එම පක්ෂයෙන් හා පක්ෂයේ දරු සීලම තනතුරු වලින් පෙරේදා ඉල්ලා සිටි තිබෙනවා. සමගි ජන බලවේගයේ හා එක්සත් ජාතික පක්ෂයේ එක් වී ආණ්ඩුවට එරෙහි බලවේගයක් ගොඩනැගිය යුතු බවට කළ යෝජනාවක් විපක්ෂ නායකයා විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා තමා පක්ෂයේ සීලම තනතුරු වලින් ඉල්ලා අස්වූ බවත්, සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායක රජිත් ප්‍රේමදාස මහතා වෙත පෙරේදා යවූ බවත් අබේසිංහ මහතා මාධ්‍යවලට ප්‍රකාශ කළා. කුණ්ණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ආසන සංවිධායක වූ අශෝක අබේසිංහ මහතා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකව ලෙසත් කටයුතු කළා. අශෝක අබේසිංහ මහතාගේ ඉල්ලා අස්වීම ගැන සමගි ජන බලවේගයේ මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකොට නැහැ. ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අලුත් ගිවිසුමකට යාමට සූදානම් බව ජනපති කියයි. ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාව ආරක්ෂා කර ගනිමින් ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අලුත් එකඟතාවයකට හා යා හැකි නම් ඊට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පෙරේදා කොළඹ පැවති ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව අමතමින් මේ බව පැවසූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම වලින් ඉහළට පැමිණියත් විදේශ සංචිත තවදුරටත් අපේක්ෂිත මට්ටමට වර්ධනය කරගත යුතු ඇති බව සඳහන් කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීර්ණ ණය පහසුකම් පිළිබඳ වසර 4ක වැටසටහනක් මූලික ඉලක්කය වූයේ ආර්ථික ස්ථාවරය ළඟා කර ගැනීමයි. එම ආර්ථික ස්ථාවරය ළඟා කරගත හැකි වුණා. රජයේ ආර්ථික දැක්ම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අතර විශාල පරස්පරතාවයක් තිබුණේ නැහැයි පැවසූ ජනාධිපතිවරයා ඉදිරි වැටසටහන් කුමන ආකාර විය යුතුදැයි මුදල් අමාත්‍යාංශයේ මහල් බැංකු අධිපති හා ආර්ථික ශාස්ත්‍රයේ විද්වතුන් කණ්ඩායමක් සමග සාකච්ඡා පවත්වන බවද මෙහිදී පැවසුවා. රසකාරක පුවක් පිළිකාවලට මුල දිනකට 3ක් මරුමුවට විවිධ රසකාරක එක්කල පුවක් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය හේතුවෙන් පාසල් සිසුන් ඇතුළු තරුණ ප්‍රජාව මුඛපිලකා හා පූර්ව මුඛපිලකා තත්ත්වයට ගොදුරු වීමේ දැඩි ප්‍රවණතාවයක් මතුවීම පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශ්‍යාම් බස්නායක මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ මුපහා ඒ ආශ්‍රිත පිළිකා හේතුවෙන් දිනකට පුජ්‍යලයෙන් තිදෙනෙකු පමණ මිය යන බව එලිකල මහාචාර්යවරයා බුලත්විටේ අඩංගු සංඝටක අතුරින් ප්‍රධානතම පිළිකාකාරකයේ පුවක් බවද පෙන්වා දෙනවා. පුවක් සහ දුම්කල එකතු වූ විට නිර්මාණය වන සංයෝගය ඉතා බරපතල සෞඛ්‍ය තර්ජනයක් බවත් වර්තමානයේ වෙළඳපොලේ ඇති විවිධ රසකාරක යෙදු පුවක් නිෂ්පාදනයේ පාසල ආශ්‍රිතව අඩුමිලට අලෙවිවීම නිසා ළමයින් විශාල පිරිසක් මුඛපිලිකා අවස්ථාවලට ගොදුරු වී ඇති බව පරීක්ෂණ වලින් තහවුරු වී ඇති බවත් මහාචාර්යවරයා තවදුරටත් සඳහන් කළා.
0: ශ්‍රී ලංකාවේ තොරතුරු වෙත ගෙනාවේ කොළඹ සිට අප නියෝජිත සභාවෙන් ලද පුවත් ඇසුරෙන් තොරතුරු ගෙනා මම ධර්මපාල කොටිකාරගේ ආයුබෝවන්. ත්‍රිති පරිසෙත් ප්‍රජාගවනිදුලියේ සිංහලාංශය විකාශනය කරන වැඩසටහන් වලින් වැඩසටහන් නම් බ්‍රහස්පතින්දා රාත්‍රී 11 සිට රාත්‍රී 12 දක්වා සඳතරු වැඩසටහනත් සෙනසුරාදා දිනයේ උදේ 7 සිට 8 දක්වා ශනිදා සාදයට ඉරිදා උදෑසන 8 සිට 10 දක්වා ඉරිදා සංග්‍රහයත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මෙම වැඩසටහන් තවදුරටත් වසරක් ඉදිරියට ගෙන යාම සඳහා ඔබගේ මූල්‍ය දායකත්වය 94.15.19.23 එහෙම නැත්නම් 94.15.19.28 කතා කරලා ලබා දෙන්න. ඔබ ක්‍රෙඩිට් කාඩ් පත් වලින් මූල්‍යමය ආධාර ලබා දෙන්නේ නම් තාමත් ස්තුතිවන්ත වෙමි.
3: මේ ත්‍රිචබල් සෙට් ගුවන් විදුලියේ සිංහල සේවයයි. FM 92.3. පෘථග්ජන පුද්ගලයන් වන අපගේ සිත්වල හැසිරීම හරිම පුදුමාකාරයි. අපට නොදැනීම අපේ හිතට චෙනයකින් ඉතා දුරකට යන්න පුළුවන්. සමහර විට හිත හරිම මුරණ්ඩුයි. එක් එක් තැන්වල නතර වෙමින් ගමන් කරනවා. අපට අවශ්‍ය දේ නෙවෙයි කරන්නේ. සමහර පුද්ගලින් නම් සිතේ තැන්පත් බවක් ඇතිකර ගන්නට සමත් වී සිටිනවා. ඔවුන් මේ සිතේ ග්‍රහණයට හසුවන්නේ නැහැ. ඒ පෘථග්ජන පුද්ගලයන් විදිහට අපේ සිත් තුළ පැනනගින නරක සිතිවිලි පාලනය කොට කරුණාව, මෛත්‍රිය, දයාව අප තුළ ගොඩනගා ගතොත් ඒ මුළු මහත් සමාජයටම ආශිර්වාදයක්. ඉතින් අපි අද උත්සාහ කරන්නේ සිත ගැන කියවෙන අපූර්ව ගීත කීපයක් ඔබ වෙත ගෙනෙන්නයි. සිතේ ඇති අවිනිශ්චිත බව ගැන කියවෙන ගීතයක් අප පළමුවෙන්ම ඔබ වෙත ගෙනෙන්නයි සූදානම. බන්දුල විජේවීරයන් විසින් ගායනා කරන මෙම ගීතය මහාචාර්ය සුනිල් ආරිරත්නයන්ගේ පද රචනයක්. සංගීතවත් කොට ඇති ආචාර්ය රෝහණ විරසිංහන් විසිනි. ඉතින් අහලා බලන්න ඔබට නොදැනීම ඔබේ හිතට කොතරම් දුරකට ගමන් කරන්න පුළුවන්ද කියලා.

වැඩිහිටියන්ගේ හිත් හරිම චංචල වුණාට පාසලන දරුවන්ට නම් අධ්‍යාපන කටයුතු යෙදෙන විට සිතේ තැන්පත්ව තබා ගන්න සිදුවෙනවා. පාසල නවදී කුඩා ළමයෙකු තම සිතේ තැන්පත් බව කියවෙන ගීතයක් අප ඔබ වෙත ගෙන්නෙන්නයි සූදානම. ඔබත් ඔබේ පාසල් ළවදී සමහර විට මේ ගීතය අසා ඇතැයි අප විශ්වාස කරනවා. උදෑසනම උදා ගීත තුළින් හා අපේ පාසල් තුළත් මේ ගීතය ඇසීමෙන් දවස පටන් ගන්න අප තුළ එදා ඒ තිබුණ සංසුන්කම හා විනය ඇතිවන්නට මේ ගීතය තුළින් අපට මහත් පිටුවහලක් සැපෙව්වා. පාසලේ නවදී සිටින කුඩා ළමයෙකු තම මනසේ ඇතිකරගත් සංසුන් භාවය මත තම සිතින් ලොව අත්විඳින ආකාරයත් තමා තුළ ඇතිකරගත් සංසුන් භාවය මත ලොව තමාට පිරලා ආදරේ කරුණාව දක්වන ආකාරයත් අනාගතයේ ලොවට වැඩදායි පුද්ගලයෙකු ලෙස ජීවිතයට මුහුණ දෙන ආකාරයත් මේ ගීතය තුළින් පිළිබිඹු වෙනවා. මේ දේවල් මේ ආකාරයෙන් යහපත් ලෙස දකින්නට එම දරුවාට ඉවහල් වූයේ සංවර වූ එමත් නැත්නම් තැන්පත් වූ සිතයි. ඉතින් අහල බලන්න නාලි රණසිංහයන් විසින් ගයන මෙම ගීතය අහනකොට ඔබේ සිතත් තරමක් දුරට වූ තැන්පත් කරගන්න පුළුවන්ද කියලා.

පාසල් යන වී දරුවන්ට නම් සිතේ තැන්පත් බව ඇති කරගත්තම ඒ තම අධ්‍යාපන කටයුතු වලට මහත් පිටිපහලක් වෙනවා. ඒත් ඉතින් වැඩිහිටියන්ට නම් සිතේ තැන්පත් බව ඇති කරගන්න එක ඊතරම් පහසු වන්නේ නැහැ. ඉතින් අපි අද කතා කරමින් සිටි සිත ගැන සිතේ හැසිරීම් විවිධාකාර ස්වභාවයන් ගැන කියවෙන ගීත කීපයකටනේ. හිතේ මේ පුදුමාකාර හැසිරීම ගැන කියවෙන තවත් ගීතයක් ඔබ වෙත ගෙන එන්නයි අපි මේ සූදානම. බන්දුරු නානායකර වසම්ගේ පද රචනයට අනුව එච්.එම්. ජයවර්ධන සංගීතවත් කළ මේ ගීතය ගායනා කරන්නේ විශාරද සුනිල් එදිරිසිංහයන්. ඉතින් අහලා බලන්න, සිරකර තබා ගන්නත් බැරි, තේරුම් කෙරුවා තේරුම් ගන්න බැරි, හිමිදී හැර අන් හැමදී ගැනම හිතන අපේම අකීකරු සිත ගැනයි මේ.

යම් කෙනෙක් යම් දෙයක් නැති වූට තමයි එහි අගය දැනෙන්නේ. එම අවස්ථාවට එන්නේ නැතුව අපි එහෙමනම් අපි ගුවන් විදුලිය රැකගමු. ඒ සඳහා ඔබට ආරාධනා කරන්නේ ඔබගේ මූල්‍ය දායකත්වය අපගේ වැඩසටහන් සඳහා ලබා දෙන්න කියලා. 94/15/1923 සෙනසුරාදා සහ ඉරිදා දිනවල උදෑසන පැවැත්වෙන වැඩසටහන් තුලින් ඔබට පුළුවන් ක්‍රෙඩිට් කාඩ් පතකින් ලබා දීමට.

වස්සාන කාලයේ අවසානයේ වේගෙන යන්නේ. එස් මාධව විසින් රචනා කළ ලද ගීතේ අමිල දිල්සාන් විසින් සංගීතවත් කර කිතේ ගායනා කරන්නේ උමා රියාසිංහ වංශ.

නැවතත් ඔබට මතක් කර සිටින්නේ ත්‍රිත්‍රිපල් සෙඩ් ගුවන් විදුලියේ සිංහලංශය තවත් වසරක් ඉදිරියට ගෙන යන්නට ඔබගේ දායකත්වයේ ඉල්ලීමටයි. ඔබ දන්නවා මෙම ගුවන් විදුලියේ සිංහලංශය සමාජයට කරන සේවය කුමක්ද කියලා. සංගීතමය, අධ්‍යාපනමය, දේශපාලනිකව ඒ වගේම සමාජීය තොරතුරු රසක් ඔබ වෙත ඉදිරිපත් කරන්නට සිංහලංශය සමත් වෙලා තියෙනවා. ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙම වැඩසටහන් තවදුරටත් ඉදිරියට ගෙන යන්නට මූල්‍යමය ආධාර ලබා දෙන්නයි. අපගේ සිංහල ජනතාව, ලාංකීය ජනතාව පෙර වසරවලදී අපෝ ඉදිරියෙන් තිබු වැඩි මුදලක් එකතු කරලා දෙන්නට ඔබ සමත් වුණා. ඒ ගැන අපගේ කෘතඥතාවය ඔබට පිරිනමනවා. ඉදිරියටත් එසේම කරන්නට මේ වසරෙත් ඔබගේ එම දායකත්වය බලාපොරොත්තු වෙනවා. සිංහල වැඩසටහන් ක්‍රියාත්මක වන සෙනසුරාදා සහ ඉරිදා දිනවල 9/15/23 කතා කරලා ඔබගේ දායකත්වය ලබා දෙන්න. ඒ අතරතුරදී සඳතරු වැඩසටහන අමතක නොකරන්න. ඔබට පුළුවන් සඳතරු වෙනුවෙන් සෙනසුරාදා හෝ ඉරිදා දිනවලදී ඔබගේ දායකත්වය ලබා දෙන්නට. නැවත මතක් කරන්නම් දුරකථන අංකය. සිංහල වැඩසටහන් ක්‍රියාත්මක කරන කාලය තුළදී 9/15/23. ඉතින් දැබරසන්නනි, ඔබගේ ඒ මූල්‍යමය ආධාරය බලාපොරොත්තුෙන් අද දවසේ අවසාන ගීතය ගුණට මුසු කරන්නට සූදානම්. හිමත්‍රිද අල්විස් ගීත රචකයා විසින් රචනා කරන ලද මෙම ගීතය සංගීතවත් කරේ මොහොමඩ් සාලි, ගායනය අරින්ද අල්විස්.

0: ඔබගින් සමුගෙන එන්නටයි මේ සූදානම් වන්නේ. අද වැඩසටහනට සහභාගී වූ නිරූපා කුලරත්න, කාමිනී නාරම්පණාව, තාක්ෂණ සහයෙන් මහේන්ද්‍ර කාලිංග මුදලී. වැඩසටහන සම්පාදනය කර ඔබගින් සමුගෙන යන මම ධර්මපාල කොටිකාරගේ ලබන බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙයන් වැඩසටහනකින් ඔබව ගෝණින් හමු වෙන බලාපොරොත්තු වෙන් සමුගෙන යන මොහොතේ ඔබගින් ඉල්ලා සිටින්නේ ඔබගේ දායකත්වය යුතුකමක් වගකීමක් වශයෙන් රේඩියෝ තෝනිට ලබා දෙන්න. සිංහල වැඩසටහන් තවත් අවසරක් ඉදිරියට ගෙන යාම සඳහා ආයුබෝවන්.
1: ආයුබෝවන්.